මිහං එං ඇම්බෙක්ගි ජාගය එහෙෙන් ඇම්බකු බදල කුරං එදේනම එබහී එකකු වරිකොෆ්ෆා අනෙකකා ඉන්නම් කස්තු කොෆිනම අදි ඒ ඇම්බර් රනුගෙ ගොතුන් කිතම්මෙ ගෙන මුදාතකෙ දීෆා වියස් ඒගෙ තෙරෙන් එච්චේ තියබෑමිහුන් අතුනුලා හුෂකමෙ බාතලු ගොතුග අදි ෆාළු වෙගෙන්වා ෆාෆයි කුරුමගෙ ගොතුග තියබෑමිහුන් එතකෙති අතුලනීහෙයේ.

0: තියබෑ මිහුන් එතකෙති අතුලානී කොම් ෆදයකුන් හෙයිය. තියබෑ මිහුන්ගේ තෙරෙන් එබ්බයකු වනී අනෙබ්බයකායකු එද්දාං කොෆයි. අදි එකඹලුම් වනී තියබෑ මිහුන්ගේ කිබෙන් ගද වෙගම්වා අහුදු හිෆාෆයි.
1: කීරිත් කුරවානුගේ දිබේ තරජමයින් දෙම මිගෙනස් දිනී සූරතු නිසා ෆෂෑගෙන් එ සූරතුගේ එකාවිස් වන ආයතුග නියල තරජමා විදාළු දෙවාෆාවනී ඩොක්ටර් මොහොමද් හනීෆ්.
2: එංහා 441 kHz medium wave, 890 MHz FM band.
3: දිවෙහි රාජ්‍යයේ අඩු.
4: එම්මේ සීදාවෙගෙන් වා තෙදු මගුක සාබිත වෙ හුරුම.
3: ඉස්ලාම් දීනුගේ අකීදා වරුකද කුරුම.
4: දෙතුනියගේ හයයි පාච්ච වෙරි කුරුම.
3: ඉස්ලාම් දීනුගේ කංකමා ගුලේ ගතුන් දීනී ඉල්ම් වෙරින්නා සුවල් කුරවා.

0: Javi.
1: Javi.
2: කොබ හොරිහා කුදම සුපාවර හවිරු අදව සඩහන්තිබිකම බැබ මේ ඔම්මේදු කරනි දැන් බැබමන්ද මසක ොරිහම කරම බෑවර කුදින් කියෝගව සැබහොරි එහම එහෙන් කුද්ජක බේබ වාහක දක්කාල මසක කොල්ලාන කොක්ක කොන්නම කියනි මනල් මහල් මහල් බේබමෙන් බුණාන නම්බර එ නම්බරු තරෙන් කොක්කොමජන නම්බයි නග ත්‍රියයා ෆෝයා තරෙන් කොන්නම්බයි නගානි
3: three
2: na gane do so three ga myoti spelling being ge bebe bunanan three words then kokko bunam mi jehni e three words ga honna letters inge furatham word ka meaning pen pen ga spelling kya la dem
3: p e n
2: ah varam molo inge devana baha ka meaning vota वोटा के स्पेलिंग क्या आते हैं?
3: N W A T E A
2: A आ रहा है वारा मॉडलिंग है आधे अपन एव वोटिंग है रेडी थे वोट किया तीमवन वोट का मीनी मून मून के स्पेलिंग क्या आते हैं?
3: W N M O O N
2: N do ei coche ecco che adimo coche ei
3: moon
2: moon do vara molo inge hema kokke ves me adu bebe de nan hadi ay vara fori hem ko kokka te masake fori hem ko li do ai hem
4: hama vara molo inge mitana mena huri ha ko dem ves me adu den anika ves bebe men ehen kujja ka badal ko lana කොබ කොක කොන්න මේ කියනි
3: රුවා
4: කීකේ
3: රුවා
4: රුවා රුවා කොබ පාක මචා කොලන් තේබ ඳ වර තිත්ති හෙදුමෙ ලාගෙන රුවා වස්නු හරි පාකන් ඇස්ස රුවා මිහාරු මෙති බාකි දෙ නම්බර වින්ගේ මිතනු නගා නම්බර එක කොන්න මසක රුවා ජහෙන පුරි හැම කොල්ල රුවා නගානි හතරෙත්ත නෝනි හතෙත්ත
3: හතර
4: හතර හතර ග මෙති අනිකාව ස්පෙලින් බී ස්පෙලින් බී ග මි කුරන් ජහෙ කම කී ಮಿಯೊಣ್ಣನ ಇಂಗಿರೇಸಿ ಲಫ್ಜೆ ಮಿ ಲಫ್ಸುಗೆ ಸ್ಪೆಲಿಂಗ್ ರುವಾ ಕಿಯಾಲ ದೆಂಬಿ ಇಂಗೇಡೆತ ಓಕೆ ಎಮ್ಮೆ ಫುರತಮ ಮಿಯೋತಿ ಫೋನ್ ಫೋನ್ಗೆ ಸ್ಪೆಲಿಂಗ್ ಕಿಯಾಲ ದೀಬ
3: ಪಿ ಎಚ್ ಒ ಎನ್ ಇ
4: ಮಾಶಾಅಲ್ಲಾಹ್ ವರಂ ಮೊಳು ಇಂಗೇಡುವ ದೆನ್ ದೆವಣ ಲಫ್ಸ ಕಮ್ಯೋತಿ ಲೀಫ್ ಲೀಫ್ಗೆ ಸ್ಪೆಲಿಂಗ್ ಕಿಯಾಲ ದೀಬ അതിരങ്ങൾ കൊല്ല എൽ
3: എൽ ഇ എ എഫ്
4: വരം മുഴു ദമ്യതി എം എ ഫഹു ലഫ്സു സോങ് സോങ് സ്പെല്ലിംഗ് കിയാല ദീബ

0: ගඩින් රේගඩු දිහේ ජෙහි අඩෝ සමතයගෙන්දමනි දිවිහිරාජයකඩු දිවිහිරාජිකඩු දෙගෙන ස්තේනි පහහිදුමයි මේ ප්‍රෝග්‍රම් මේ දිවිරාජිකඩු කුරින් ෆොනවාෆා ප්‍රෝග්‍රමික් රිපීට්.
1: හිදුමේ

0: දිවෙහි බහුගේ බහාර්
1: අසරකාදි ෆොනිිකමෙන් එකි බස් බහුන් හම ෆෙනුනකස් අසරුගද අදි එම්මෙ ෆොනි බහකී මශම්මිති වෙහි බහේ.
0: දිවෙහි බහුගේ බහාර්.